0: මේ ප්‍රෝග්‍රෑම් ගමි ගෙනස්තිනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා අබ්දෝ ෆාරුක් හසන් ලියුවා ෆවා ස්වර්ගවන්තවරි දිහබේ කලුන් මේ ෆොතුගවා දියොන්ත හුෂාල ඇදිනි රුගියා වාෆිරා
1: දිවෙහි නායකු නොමදිහ එකෙම් මෙගහර්ට්ස්

ගඩි මෙහර මෙ වෙන ඉනුව ගඩි හමිනේ ටින්ගා ෆකුරිය මෙදා රාජේන්ද්‍ර නමියතුගේ ෂෝක ಹಫ್ತಾಗೆ ಬುರಾ ಸಿದ್ದು ಹಾಸ್ಯ ಸೆಗ್ಮೆಂಟ್ ತೊಗೆ ತೆರೆ ಅಣಕಾಸಿ ಇತರ ಸೆಗ್ಮೆಂಟ್ ಹಿಮಣಾಲದ್ದೇ

හික්ගෑම් අඩුතක එහාම හික්ගෑමු මියසිකායකු නොදි හේකෙන්නක හත් දිවහිෙත්.

ඕකේ එහෙම්වී මා මී දෙ ලව ඉබ්වාල්දී ෆබද්දෝ කොල්ලා නං මෙසජස් කුරවේ නෙ ලවෙන් අඩු අහල නෝනීයා හමශා හුමෙන්න ගුලාලා වාහක දක්කාලුම්ගේ ෆුර්සතේ සබේ DFM 91 මී පේජ මෙසජ් කුරාණ

0: දිවහිFM දිවහි නායකු නොමදිහ එක මෙගහට්ස්
1: නොමදිහ එක මෙගහට්ස් දිවහිFM අබදුවස් එම්මෙ ගාතුගා.

අධි එවරෙන්න්න තිමන් රස් කලාන්ගේ ආයත්ත බයාම් වෙගින්වා ගොතුගා කියා දෙවා හිදු එවරෙන් බනෙති. හම කශවරුම් තිමම් මෙෙන් තිය අඩු එහීමුයි තිමම් මෙෙන් එදේනම තිමම් මෙෙන් වෙස් තිය කහලා බස්සක කියෑඇෆීමුහෙ තියයි එවේලා මීහුන්ගේ ෆුලෝක් වාහකතකෙක් කම්ගා මෙෙනුවී නුවේ.

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහට්ස්
1: නොදිහ එක මෙගහට්ස් දිවහිම්.

0: දිවහිFM 91.1 MHz. දිවහිඟ මොනිෆු පිළවෙත් දෙනුමුග අබදුවස්.
1: මිහාර් මිවහක දක්කලනි ඊෂාමා කිනේ හාලු ඊෂාමා.
2: අල්හම්දුලිල්ලාහ රංගල්.
1: කිහිනෙන් ආමු කොන්ම ඊදු කුලිවර්තෝක එම්ම මිස්වා කමකේ කො බයිෂාමා.
2: ඒ ෆැමිලි එක්ක ඊදු දෝ කා කෙවුන් ඒ වර මිස්වා කමස්.
1: මිහාරු දැන් ඊදුගේ මි කෙවුමෂා මිබුනි කුරීගේ මිහාරුගේ වෙසම කෙවුම වෙස වර බොඩ බදල්තක ඇන්සි කන්නේ ආමු කොතිගේ කෝසෙන් ඊදු දෝ මි කක්කා උලෙන්.
2: දැන් කුකුළු එහම මස්ට ඊදු වෙජ්ජ යාදෝ දැන් ඊදු වර මාමා හදන් වර මිරු ෆෝනීච්ච ඒ දැන් වර හාසෙච්ච.
1: දැන් නරශ ගාමු කො හදා කන්නේ ඊද ෆාඩ ෆාඩ අතු ජහි අමි කහලේ තීෂාමා එවස් වර කමි කහ අතු ජහි එච්චි හදා මාලේ ගොළුනස සේ දේන කන්නේ දැන් හවිරු සෑබෝ මි කර කම නෝ වෙත මිහර
2: නෝ රශ රශ ගාමු කො දැන් ඊද ඊද තෝ හේම හම ෆැමිලි එක්කන් අම හවිරු සේ හුන්නානේ අම ඔල්රෙඩි කොරියාලා එච්චි තයාර කොල්ලා ෆඩ බියඩ බියාග.
1: දැන් ඊදුග එම් මේ මජා කුලි වරකන් ඊෂාම ෆා කුරෙන් කොන් කුලි වෙන
2: අලුගන් මෙන් රශ අලුගන් රශ කී මේ මොලි දෙන් මොලි ගාමු කො ගොන්නානේ හම මාලි නෙරුන් දෙයින් බොඩුමස් පේනුන් සෝ වරම් මජා වනම බොඩු ඉදකි වරම් මජා ඊදෙන් හම
1: මේ මාදි පෙරේඩු මි ඔන්නනි මිහාරු ද කුරි ගොන්නනේ හම මිහාර මි ඔන්න ගොතත්ත මාලිගේ කුලි වර්ත
2: අලුගන් මෙන් රශ ක හම කුරිගේ හමයි සගාෆි ගොතන් හම ආදිවි සොන්නනේ පෙරේඩු ගොතක ෂෙන්නුන් හම කිවත්තරුගේ මාලිතර නෙරිගෙන් හම කුදි බොඩු එම්මෙන් හම බෑවරි වාතු ඔහෙන් ඒ
1: දැන් බොඩු මස් කුළුන් කුරිය දෙත තිරෂුක
2: ආ දෙ මිහාරු සම කුරිය දාක මෙන් ඒ මිහාරු සම එපෙ බොඩු මස් පේනුන් හම රේගඬුග මොඩි රයි තුන් එවෙගෙන් වර බොඩු මහෙන් හම රෙඩි කොෆ එම්මෙන් එක්ක ගේග බෑවරි වනේ විසර මජා නයිට කවවානේ හම
1: දැන් එකි රෂුගේ එකි ගොත බොඩුමෝගේ කුලි වර්ත වෙස් කෝඩිගේ කුලි වර්ත තිරෂුගේ වෙස් වර කෝවෙත කෝඩිගේ කුලි වර්ත
2: අනේ හේ මුලිග කෝඩි එන් නේ එකමකු අනේ ලංගීරි එකහල සගාෆි කුලි වර්ත ගොන්නානේ
1: දැන් ස්ටේජ් ෂෝ තක
2: ස්ටේජ් ෂෝ වෙ සමෝවේ ආමුකෝන් හම
1: එහෙම මීගේ සුවාලෙන් හම කියා ලාෆ ජවාබ දෙ මිචෙනගේ
2: කෝඩි එම්මෙ බහකුන් සිෆකොත් දීබල විස්සාර කුඩ වර බොඩු කුඩේ ගොත
1: දැන් මේ ගැලුවා ફમી වුණා නේද තපාත එච්චි තේක ඒක මිහුණ පඩ පඩ බෝලයා දුන්නා මිකා එච්චි වියන් එංගේනේත
2: එංගේනේ වියන් එකමක මෙබුනි රෂුගේ හා මෙබුනි කුරා කමෙන්නු
1: කොම්බයකන් ඊද ගත හුනිය කියලා බෙනු
2: අම ආයිලා එම්මෙන් නැතෙන් රෂුගේ හම ලොබ්බෙති රජිතුන්න
1: ඊද මුබාරක්
2: තෑන්කියු

0: දිවෙහි FM දිවෙහි නායක
1: මොදිහ එකෙම ගහත් දිවෙහි FM
2: රීඩ් අපතු වෙස්ත්‍රීඩ්